0: like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
1: Loving Auckland.
2: I just love our community, but I love Auckland for its buzz.
1: I love Auckland for its buzz.
2: It's a playground out there.
3: The thing that I really like is the cultural diversity, the many languages, and the enrichment through all the different cultures, faiths. I think that's fascinating.
1: 104.6 Planet FM. Our diverse city.
4: Ratnadeep Janmabhoomi.
5: Janmabhoomi. Iksat Sri Lanka Sangamin. Lopura visiri sitna Sri Lankika sannange rasavindane sandaha maubime kaalina menma aitihasika toraturu rasabara geetat ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රි 8:15ට ගුවන්විදුලි මුසුවන රසමාංජසාව. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රි 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්ම